0: Join online. For a detailed flyer with talk descriptions or to get Zoom links for the sessions, please email j.robinson@prcknox.org.nz. The New Zealand Wheelchair Rugby Nationals will be held at the Breeze Arena from September 25th to 27th. Follow Otago Wheelchair Rugby and ParaFed Otago on Facebook so that you can keep up to date with the details of events as they're announced. Otago Polyfest 2026 is reaching out to the community for Kaimahi volunteers to help bring another memorable festival to life. Kaimahi are an essential part of the Polyfest whānau. Your mahi behind the scenes helps create a welcoming, safe and uplifting experience for the thousands of tamariki, rangatahi, whānau and guests who join throughout the week. Whether you're returning Kaimahi volunteer or joining for the first time, your time, energy and contribution will be deeply valued. See you all at this year's festival. Look for the link on Otago Polyfest Facebook page to register your interest today.
1: That was the community notice board on ORFM Dunedin. To place your item on the notice board or to listen again, please look for the link on our website oar.org.nz. You can also send an email to community@oar.org.nz or give us a call on 471 6161.
2: You are listening to ORFM, Dunedin's local global station.
3: Otago Access Radio මේ එළමෙන හෝරාව ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලාංකීය ගීත ශේත්‍රයේ ස්වර්ණමය දශකයන් තුල බිහි වූ අග්‍රගණ්‍ය ගීත නිර්මාණ ඇසුරින් ලාංකීය සංස්කෘතිය දෙස එබී බලන ඔබේ මතකයන් අවදි කරන සොඳුරු යාමය සත්සරරාව මියුරු ගීතාවලියයි. සත්සරරාව මියුරු ගීතාවලියට අදත් හරියටම හවස 7ට අද කිව්වේ අගෝස්තු මාසයේ 26 වෙනිදා 2026 වසරේ 26යි 8යි 26 වෙනිදා. ඉතින් හතේ කනිසම වැදුණා මා ඔබේ නිවසට ගොඩ වදිනවා. නිරුතම ගී සමුච්චයක් රැගෙන කෙසේ නමුත් මීට හරියට දින 5කට පෙර අපිට දින 5කට පෙර ඇත්තටම දින 6කට පෙර ඉතාමත් කනකාටුදායක ආරංචියක් කනවැකුණා. ඒ තමයි හෙළයේ ගීත රැජිනියක් හෙළයේ ගී රුකෙහි මුදුන් මුල වන් ගීත රැජිනියක් ගීත කෝකිලාවියක් දැයින් සමුගත් බවට ලැබුණු ආරංචිය. කොහොම නමුත් අවුරුදු 82ක් ආයි වළඳා පසුගිය 20 වන දින නන්දා මාලිනිය, එහෙම කිව්වහම ඉතින් අටුවා ටීකා කිසි දෙයක් අවශ්‍ය නැහැ. නන්දා මාලිනිය කියන්නේ කවුරුත් දන්න නිසා. නන්දා මාලිනිය තම ජීවිත ගමනට සමුදුන්නා. මම පෞද්ගලිකව විශ්වාස කරන විදිහට නම් ඇය ඇගේ පූර්ණ ආයුෂ වින්ද අවුරුදු 80ක් 80කට වැඩි කාලයක් ජීවත් වුණා. ඒ 80ෙන් මම හිතන්නේ අවුරුදු 75ක් විතරම ඇය ගීත ගැයුවා. ගුවන්විදුලියෙන් ආරම්භ කරගෙන බොහොම කුඩා අවදී සිට ඒ වගේම ලාංකීය ගීත ක්ෂේත්‍රයට වෙනම ඌරුවක ගීත තිළින කරා වෙනමම හඬක් කවුරුත් විසින් අනුකරණය අදටත් අනුකරණය නොකළ හඬක් අපිට ලබා දීලා ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයට අතිමහත් ගීත සමුදායක් ප්‍රේමණීය ගීත විප්ලවීය ගීත සමාජයේ සියලු පැතිකඩවල් විවිධ කෝණවලින් බලමින් ඒ සමාජ යථාර්ථය විදහා දක්වන්නට ගැයූ ගීත ලියුවේ වෙන කවුරුත් ගැයුවේ ඇය. ඇයයි වාහකය. ජනතාව අතරට ඒ පහළ වූ අදහස් රචකයන්ට පහළ වූ අදහස් ගෙන ගියේ ඇය. ඉතින් එවන් ගීත සමුච්චයක් සමුදායක් දයට දායාද කළ නන්දා මාලිනිය අපෙන් සමුගෙන ගියා. සාමාන්‍යයෙන් කලාකරුවන් අපාතරින් වියුණත් සත්සරරාවේ තුළින් කිසිම වැඩසටහනක් සම්පූර්ණයෙන්ම කලාකරුවෙකුට වෙන් වුණේ නැහැ. නමුත් නන්දා මාලිනිය වෙනුවෙන් ඇයට උපහාර පිණිස වැඩසටහන ඇය වෙනුවෙන් අද ඉතින් අපි අරමුණ තමයි ඔබට

නිතර නොවැසුණු එමනත්තම් නෑසෙන ගීත ඔබ වෙත ගෙනීම. අදම නන්දාමාලනීගේත් ඔබ වෙත ගෙනෙන්නේ ඔබට නිතර නොවැසුණු එහෙමත් නැත්තා නෑසෙන ගීත සමුදායක්. නන්දාමාලනී කිව්වහම උගත් දෙනුට එතන විරෝධා කල්ප ගීත ගැයු ගායිකාවක් කියලා. එක් තරා දේශපාලන ප්‍රවාහයකට ගීත